0: USB ගිනිබස් කැම්බස්
1: USB අනුරන් දිවි ඇරිය තාපා අරි එනසි කොනන් දිවි ගේ තකපයියා මේ නිල් නම් තමයි තපයි මාහා අම්බේ කන තැන් දීපා නරුන් නයිතයි
2: සර්ටිෆිකේට් ඩිප්ලෝමා ඩිග්‍රී පෝස්ට් ග්‍රැජුවේට් මාස්ටර්ස් ඩොක්ටරේට් අවයි ප්‍රොෆෙෂන්
3: යයි ගාන් ආංගර නැබ USB මෑන පේපයි කා අකට කිපුරෝ මයි කොන කිලිබස් තිබි තිබේකි අවයි තෝන් නාපේ ඇපනින්
2: ඔයි පුකින් නම් රොන් රොන් ඔයි තින තෝන ගාන් කයි නුකි අන කඩින් දින් USB කිචෙන් රොමෙන් පුකින් තක වෝන් සෙමෙස්ටර් වෝ වචන ආ වපින් නෝන ඕවා අන තුකින් තෙබුින් නන් තුරයි එන වාගි තෙර ඉරින් නන නම් වපින් තුරයි වෝ වචන ආ වපින් නෝන ඕවා
1: න හොයිම් කෝ යර කො බෝ කි පුන්න කැම් USB ID නම්බර් මේ මයිනා අයු තෙ ලින්ක් www.usb.ac.fj/apply ongoyere ko meni kitana terere internet awa am semester ke wowa terere kina kirere ayo te link ayo www.usp.ac.fj/resume ongami akiram naipitami campus ke pitakin te program special registration karwan and course the yoga na hon te link na pe ayo www.usp.ac.fj/AGO KAAGO
2: Pacific Tay Preliminary from 6 level foundation from 7 level ngwe area dipene amkora kyono wa ke amkora gi suwan jaka warina eta uroina pe USP ni pusmai ko nakon na preliminary program on a foundation program continuing vacation and education training kit the civet program deba aika kona ande ke yai certificate or diploma tan maguri akya men ni maguri experience me atwai de kya qualifications ayona pe one and the main CCE office continuing and community education.